ඉංගේ පිඩක් ඩබ්බේ බුක කෙට්ටු කටිනුටේ නිරයන්තුක් ඉඩ සංලරං බුඩ පක්ෂ.